군 예호 쳐준다 알라슈르차 아카루르 예망아준다 알란르차 아나꾸르 데츠르 이그즈가 Da chita pizga ala longa atana bar ye ho che zunda ala kya atana asha mar ye manga zunda ala re archanga